0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුභම සුබදැස්නක් සියලුම දෙනාට අද අපි හමුවෙන්නේ ජූනි මාසේ දෙවනිදා අඟහරුවාදා උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගෙනෙන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට වැඩසටහන ආරම්භයේදීම අපි විකාශනය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන ගොරිංගා ජාතියේ කැමරෙගල් ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒවගේම අද වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සියලුම ඇබෝජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විධායක නිෂ්පාදක කස්තප සෙනරත්, නිෂ්පාදක දිනේෂ් ගේනගේ සමගින් අපේ නිෂ්පාදිකාව තිසරණී විජය බණ්ඩාර. අද වැඩසටහන ඔබට ගේන මම නිපුණ තුරංගොඩ. එවනම් පෙළ ගැස්ම ගැන තමයි දැන් අවධානයක් යොමු කරන්න අපි කල්පනා කරන්නේ. සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවෙන් වගේම ලෝකයෙන්ම වාර්තා වෙන උණුසුම් තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පුවත් විකාශය තමයි අදත් අපි මුලින්ම ඔබට ගේන්නේ. ඒ සඳහා අපේ නිෂ්පාදක දිනේෂ් මෙල්බර්න් ඉඳලා අද සූදානමින් ඉන්නවා. අපි ඉන්න අනතුරුව කාලීන විග්‍රහය ඔබට ගේනවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකේ කියන්නේ සිඩ්නි සහ මෙල්බර්න් කියන නගරවල නිවාස මිල ගණන් පහත වැටිලා කියලා අලුත්ම වාර්තාවක් කියනවා. ඉතින් කොහොම වුණත් තාමත් මේ නගරවල නිවසක් ගන්න එක ලොකු ඒ වගේම මිල අධික කටයුත්තක්. මේ කොහොම වෙතත් මේ ගැන ලැබෙන අලුත්ම තත්ත්වය ගැන තමයි අපි කාලීන විග්‍රහයෙන් හොයලා බලන්න අපේ සූදානම. අපි මීළඟට පහුගිය කාන්තා දිනයට සමගාමීව SBS සිංහල සේවය සිද්ධ කරපු කතාබහක් ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපිත් එක්ක එක්ුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂකාවක් ලෙස කටයුතු කරන සුධර්මා කරුණාරත්න. ඒ ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් මහජන ප්‍රතිපත්ති විශේෂයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඉතින් කොහොමනත් ඇය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේත් ඔස්ට්‍රේලියාවේත් කාන්තාවට ඉහළ අධ්‍යාපන පසුබිමක් තිබෙනවා කියන දේ. අපි මේ විශේෂාංගය ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහන මැද භාගයේදී අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංග මාලාවේ අලුත්ම විශේෂාංගයකට යන්න තමයි සූදානම. පෞල් හින්සන මැදිහත්

0: කරන නියෝගයක් ලබා ගැනීම ලබා දෙන වාරණ සහ කොන්දේසි මොනවද අපි මේ ගැන තමයි අද හොයලා බලන්නේ ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍යයේ ඒ වගේම ඕස්ට්‍රේලියාවේ නීතිඥයෙකු ලෙස සේවා අධ්‍යක්ෂ සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණාජීව මහතාත් එක්ක තමයි අපි කතා බහ කරන්නේ පරිසරණ අවසාන භාගයේදී ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයටත් යන ඔස්ට්‍රේලියාවේ එදිනෙදා අපි භාවිත කරන ඉන්ධන වර්ග ගැන තමයි අද අවධානයක් අපි යොමු කරන්න කල්පනා කරන්නේ. එමනම් යොමු වෙන අද දවසේ ප්‍රවෘත්ති විකාශයට ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා මැදිරිය බාර දෙන්න සූදානම් දිනේෂ් ලියනගේට. ඉන් අනතුරුව නිතිපතා ඔස්ට්‍රේලියාවේ දිනපතා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඩු වුණු බවට එළි දැක්වුණ අලුත්ම වාර්තාවේ තොරතුරු ගැන ඔබට දැනගන්න හැකියාව තියෙනවා.
1: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලැබුණහොත් රටට නායකත්වය දීමේ හැකියාව තමන්ට ඇති බව පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසයි. ජීවන වියදම් අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව වන් නේෂන් පක්ෂය වැනි විකල්ප සොයන බවට ලේබ පක්ෂයෙන් ප්‍රකාශයක්. ඔස්ට්‍රේලියාවේ වසර 30ක් පුරා පැවති නිවාස මිල වර්ධනය වීමේ ප්‍රවණතාවය අවසන් විය හැකි බවට විශේෂඥයන් මත පළ කරයි. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමග වන ගැටුම් නැවැත්වීම සඳහා එකඟතාවයකට පැමිණෙයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට දිනේදී බටහිර ඉන්දිය කොදුරු දූපත් කණ්ඩායම සමග එක්දින තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි. දැන් සවිස්තරව. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලැබුණහොත් රටට නායකත්වය දීමේ හැකියාව තමන්ට ඇති බව පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසනවා. වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙක අභිබවා සීග්‍රෙන් ඉහළ යමින් තිබෙන බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවුණා. වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පවතින තත්ත්වය පිළිබඳව තමන් අසතුටුදායක බවත් ජනතාවගේ හඬට අවස්ථාවක් දීමට සහ රටට නායකත්වය දීමට තමන්ට හැකියාව ඇති බවත් පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පැවසුවා.
2: You know, this is my country. I'm not just here as a politician. I'm here as a representative of the people, having a voice. I'm sick and tired of the way things are going. And of course, do I have the ability to do it? You bet I have.
1: ජීවන වියදම් අර්බුදයේ හේතුවෙන් ජනතාව පීඩාවට පත් වී ඇති බැවින් වන් නේෂන් පක්ෂය වැනි විකල්ප ඔවුන් සොයන බව ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජූලියන් හිල් පවසනවා. ලේබර් රජය ජීවන වියදම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පවසනවා. කෙසේ වුවත් පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ප්‍රතිපත්ති වැඩකරන ජනතාවට අහිතකර බවද ඔහු පෙන්වා දෙනවා. මේ හේතුවෙන් පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ප්‍රතිපත්ති දෙස ජනතාව හොඳින් අවධානය යොමු කර කරුණු විමසා බැලිය යුතු බව ඔහු පවසනවා.
3: At every turn she votes to cut wages, opposes wage rises, she's no friend of the workers, she's opposed penalty rates. She was on Sky on the weekend saying she doesn't support wage rises. You know, there's a pretty clear track record here of extreme conservatism.
1: Sydney saha Melbourne nagarawala niwasa mila pahata wetima Australiawe wasara 30k pura pawathi niwasa mila wardhanaya wime pravanathawaya avasan wana bawa angawana salakunak wiya haki bawata visheshaknyan mata pala karanawa. කෝට්ලිටි සමීක්ෂණ දත්තවලට අනුව මේ මාසයේදී සිඩ්නි නගරයේ නිවාස වටිනාකම් 100.9කින් සහ මෙල්බර්න් නගරයේ නිවාස මිල ගණන් 100.8කින් පහත වැටුණා. කෙසේවත් ඔස්ට්‍රේලියාවේ නිවාස සැපයුම තවදුරටත් අවම මට්ටමක පැවතීම හේතුවෙන් නිවාස මිල ගණන් මත තවදුරටත් යම් පීඩනයක් එල්ල විය හැකි බව AMP ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෂේන් ඔලිවර් පවසනවා. දැන් විදේශ පුවතක්. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමග වන ගැටුම් නැවැත්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයලත් යෝජනාවක් පිළිගෙන ඇති බව වොෂින්ටන් නුවර ලෙබනන් තානාපති කාර්යාලය පවසනවා. මෙම යෝජනාව යටතේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නවත්වන අතර ඊශ්‍රායලය බේරුට්හි දකුණු ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට නියමිත වනවා. ඇමරිකා එක්සත් ජනපදය හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම තවදුරටත් සිදුකරමින් සිටින අතර අතරමැදියන් හරහා හිස්බුල්ලා සංවිධානය සමග සාකච්ඡා කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

දැන් ක්‍රීඩා පුවතාක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට දිනේදී බටහිර ඉන්දිය කොදෙව් සංචාරය ආරම්භ කරන අතර පළමු එක්දින තරගය ජූනි මාස 3 වනදා ජමයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සංචාරයට එක්දින තරග 3ක්, 20x20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් වනවා. මේ අතර එක්දින සහ 20x20 කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, ටෙස් කණ්ඩායමේ නායකත්වය ධනංජයද සිල්වාටත් හිමිව තිබෙනවා. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවය දිනපතා ගෙනෙන පුවත්වලට සවන් දෙන්න SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ඔස්ට්‍රලයාාවේ ප්‍රධානතම නගර දෙකක නිවාස මිලගනන් පාත වැටි ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා. කෝටලිටි පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ මාසේදී සිඩ්නිහි නිවාස වටිනාකම 0.9කින් සහ මෙල්බර්න්හි 0.8කින් පහත වැටී තිබෙනවා. ඔස්ට්‍රලයානු කැපිටල් ටෙරටරියේ 0.2ක පහත වැටීමක්ද දක්නට තිබෙනවා. සෙසු ප්‍රාන්ත සහ ටෙරටරිවල මිලගණන් ඉහළ ගියාත් වර්ධනය කලින් දැක ඇති ප්‍රමාණයට වඩා දුර්වල වන බවයි සඳහන් වන්නේ. අද කලින විග්‍රහයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන්. කොට්ලිටි පර්යේෂණ ආයතනයේ ජාතික නිවාස වටිනාකම් දර්ශකය මැයි මාසය සඳහා ස්ථාවරව පැවති අතර සිඩ්නීහි නිවාස වටිනාකම් 0.9කින් සහ මෙල්බර්න්හි 0.8කින් පහත වැටී තිබෙනවා. එය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉහළම අගයන්ට වඩා 0.2 සිට 0.3 දක්වා අඩු ප්‍රතිශතයක් වශයෙනුයි සඳහන් වන්නේ. එමෙන්ම ඔස්ට්‍රලයානු කැපිටල් ටෙරටරියේ නිවාස වටිනාකම්ද 0.2කින් අඩු වී තිබෙනවා. ඔස්ට්‍රලයාාවේ සෙසු ප්‍රාන්ත සහ ටෙරටරිවල අගනගරවල නිවාස වටිනාකම් අකණ්ඩව ඉහළ ගිය නමුත් මිලවර්ධන වේගය අඩුවෙමින් පවතින බව කොටලිටි පර්යේෂණ ආයතනය පවසනවා. පර්ත් සහ ඩාවින්හි මාසිකව 0.15 වර්ධනයක්, ප්‍රිස්බේන් සහ හෝබාට්හි 0.9 වර්ධනයක් සහ ඇඩිලේඩ්හි 0.5 වර්ධනයක් පෙන්වා තිබෙනවා. සන්ධාන භණ්ඩාගාර ප්‍රකාශක ටිම් විල්සන් පවසන්නේ නිවාස මිල ගණන් වෙනස්වීමක් ඔස්ට්‍රලයානුවන් හට දැනෙන්නේ ඔස්ට්‍රලයානුවන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳව විශ්වාසය අඩු නිසා වන බවයි.
1: The reason house prices are feeling an adjustment is because people aren't confident about their future. I'll never welcome a time where Australians feel less confident about their future.
0: Kotliti Parishana Ayatane Tim Lawless me sambandhen kiya sitinne Federal Ayavaya boho sadaka atarin ek sadakayak pamanak wana athara meya pasugiya wasare agabhage sita siduwana deyak wana bavai.
2: There's a lot of reasons for this flat outcome in our national index. You can go all the way back to the end of last year when affordability challenges and serviceability pressures were starting to slow the market. But then since then, we've obviously seen 75 basis points of rate hikes. We've seen a crisis in confidence amid what's happening in the Middle East and higher fuel costs. And now we've seen the federal budget handed down, which we're expecting to be a disincentive for investment activity as well. So there's a whole range of things, but I think foundationally this really started late last year and has been gathering some momentum.
0: සමපේක්ෂණ අගයන් 10%කින් පමණ පහත වැටිය හැකි බව වාර්තා වෙනවා. නමුත් ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මේ සම්බන්ධයෙන් පවසන්නේ භාණ්ඩාගාරික ආකෘති නිර්මාණය නිවාස මිල ගණන් අකණ්ඩව වර්ධනය වන බව පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් මෙම වර්ධනය පෙරට වඩා 0.2%ක් පමණ සෙමින් සිදුවන අතර අයවැය පමණක් නොව මැද පෙරදිග යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික තත්ත්වයන්ට බලපෑම් එල්ල වූ බව ඔහු කියා සිටිනවා.
3: Obviously, I'm aware that there are a number of different forecasts about the outlook for house prices. The Treasury modelling that we provided in some detail on budget night says that the Treasury expects house prices to continue to grow, but about 2% more slowly than before. That's about $19,000 on the median house price. And so that's Treasury expectations, but I acknowledge that different organisations and different entities have different forecasts. Once again, the budget is not the only factor when it comes

0: comes to what's happening in our housing market. We have seen multiple interest rate hikes in recent months. We have got a softening of economic conditions more broadly as a consequence of the war in the Middle East, and so we're seeing all of that play out.
1: ඔස්ට්‍රලියානු අයවැයේ බදු වෙනස්කම් නිවාස වටිනාකම් පහත වැටීමට එකම සාධකය නොවුවත් ටිම් ලෝලස් පවසන්නේ එහි බලපෑම ඔක්ෂන් ක්ලියරන්ස් රේට් වලින් දැකගත හැකි බවයි. පසුගිය සතියන්තයේ මුල් සංඛ්‍යා 154ක් වූ අතර එය 2020 වසරේ සිට අබදුටු අඩුම අනුපාතය වන බව ටිම් පෙන්වා දෙනවා.
2: Last weekend, the early numbers came in at 54%, which was the lowest clearance rate we've seen since April of 2020, just as COVID was becoming a thing. So I think there's some clear indirect evidence that the budget's had a negative impact on sentiment, and we are expecting that'll flow through over the coming months.
1: කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ ක්ලියරන්ස් රේට්ස් සඳහා මධ්‍යම බැංකු පොලි අනුපාතද ඉහළ යාම සහ පුළුල් ආර්ථික තත්ත්වයන් මෙන්ම අයවැය ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතුළු සාධක ගණනාවක් බලපාන බවයි. අප පළමු නිවාස ගැනුම්කරුවන්ට සාධාරණ වාසියක් ලබා ගැනීම පහසු කරන්නේ නම් එය හොඳ දෙයක් වන බවත් ජිම් චාමර්ස් කියා සිටිනවා.
0: Some of those clearance rates were coming down already, and the budget is not the only factor when people are thinking about those participating in those auctions. But if we are making it easier for first home buyers to get a fair crack at auctions, then that's a good thing. We've only seen the preliminary numbers for Saturday. Some of those preliminary numbers have come up a bit. In other markets, they've gone down a bit. We'll see the final numbers in due course. But the budget is not the only factor when it comes to those auction clearance rates. There are other factors like interest rates, and that's why we had already seen some movement in auction clearance rates before the budget.
1: ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් පහත වැටීමට පටන්ගෙන ඇති නමුත් නිවාස කුලි අඛණ්ඩව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. The National Vacancy Rate හෙවත් ජාතික පුරප්පාඩු අනුපාතය 1.5% තරම් අඩුවන අතර ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම මීට ප්‍රධානතම හේතුව වෙනවා. මේ සම්බන්ධයෙන් වන කොටලිටි ආයතනයේ දත්ත මේ මාසේදී 0.06% වැඩිවීමක් පෙන්නුම් කොට තිබෙනවා. ඒ අප්‍රිල් මාසයේ සංඛ්‍යාවට සමාන වූ නමුත් 2026 වසරේ මුල් මාස තුනට සාපේක්ෂව තරමක් අඩු බවක් පෙන්නුම් කොට තිබෙනවා. SBS News සඳහා කෙරින් තෝමස් ඉදිරිපත් කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුන දුඩංගොඩ.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්. ඔබ චිත්‍රපට නැරඹීමට කැමති කෙනෙක්ද? SBS on demand වල තිබෙන සිය ගණනක් වෙන චිත්‍රපට එකතුෙන් ඔබ කැමති චිත්‍රපටයක් ඕනෑම වේලාවකදී නරඹන්න දැන් ඔබට පුළුවන්. ලොව හොඳම නාට්‍ය, වාර්තාවට සරහන් සහ විවිධ වර්ගයේ චිත්‍රපට නරඹන්න පිවිසෙන්න sbs.com.au/ondemand.
4: Sigue conectado ante lo inesperado con Invincible Wi-Fi de Spectrum. Invincible Wi-Fi te mantiene conectado con internet con fibra óptica, red 5G automática y batería de respaldo de 8 horas para que nada te detenga. Trabaja, haz streaming, sigue conectado con amigos y familia, pase lo que pase. Nada te detiene con Invincible Wi-Fi de Spectrum. Aplican restricciones, servicio no disponible en todas las áreas.
5: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
6: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
7: ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුධර්ම කරුණාරත්න ඔස්ට්‍රේලියා අවෝඩ්ස් ශිෂ්‍යත්වය ලැබ ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ කියන්නේ ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි එකෙන් මහජන ප්‍රතිපත්ති විශේෂේස්ත්‍රයේ ශාස්ත්‍රපති උපාධිය මාස්ටර්ස් එක ලබා ගත්තා. ඒ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආණ්ඩුකරණය පිළිබඳ ලොව ප්‍රකට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වන ක්‍රෝෆර්ඩ් ස්කූල් ඔෆ් පබ්ලික් පොලිසි පාසලේදී. ඉතින් ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයක වශයෙන් කටයුතු කරලා මෑතක තමයි තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ධුරය සුධර්මට හිමි වෙන්නේ. ඒ සුභාෂින්සනත් එක්ක ආයුබෝවන් කියලා පිළිගන්නවා සුධර්ම.
8: ආයුබෝවන්.
7: ශ්‍රී ලංකා පරිපාලන සේවය මෙවැනි වෘත්තීය මාවතක් තෝරගන්න පාසල් කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බද?
8: පරිම උත්තරේ දෙනවා නම් නැහැ කියලා කියන හේතුව තමයි මේ ඇත්තටම අපි මේ පාත් එක ගැන ලොකු අවබෝධයක් තිබුණේ අපිට ඉස්කෝලේ යන කාලේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ අපි හැමතිස්සෙම ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න එහෙමනේ අපි ඉගෙන ගන්නෙ.
7: ඔව්.
8: ඉතින් මමත් ඒ විදිහට ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන බයෝසයන්ස් කරලා ඊට පස්සේ මේ වෙනස්ම තැනකට අහම්බෙන් වගේ තමයි ආවේ. නමුත් ආවට පස්සේ මට තේරුණා මේක මොන තරම් අපිට රටට ඉගෙනගත්ත නිදහස් අධ්‍යාපනය වෙත බදු ගියපු මිනිස්සු වෙනුවෙන් මොන තරම් දෙයක් කරන්න පුළුවන් රස්සාවක්ද කියන එක මම අවිල්ලා මුල් සති දෙක තුන තුළ තේරුම් ගත්තා. ඒකත් එක්ක මම ඇත්තටම ගොඩක් ආඩම්බර වුණා මම අහම්බෙන් හරි ශ්‍රී ලංකා පරිපාලන සේවයට මට සම්බන්ධ වෙන ලැබුණ එක ගැන.
7: මාස්ටර් ඔෆ් පබ්ලික් පොලිසි ඔබේ උපාධිය ANU එක විශිෂ්ට අධ්‍යනාංශයකින් ක්‍රෝෆර්ඩ් එකෙන් තමයි මේ උපාධිය ඔබ ලබා ගන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබමින් ගත කරපු ඒ කාලය සිහිපත් කරමු.
8: අධ්‍යාපනික වශයෙන් ලැබිච්ච අත්දැකීම ඒක මම හිතනවා ඕනම කෙනෙක්ට හැකියාවක් තියෙනවා. මම හිතනවා ඕස්ට්‍රේලියාව වගේ රටක අධ්‍යාපන ක්‍රමයට යොමු වෙලා ඉදිරි ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒක ලොකු අවස්ථාවක්. මොකද මම ලොකු වෙනසක් දකිනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ ඕස්ට්‍රේලියාවේ අපිට ලැබිච්ච අධ්‍යාපන ක්‍රමයේ. මොකද මම යන්න කලින් ලංකාවෙත් මාස්ටර්ස් දෙකක් කරලා තිබුණේ. නමුත් ඒ හැම තැනකදීම අපි ගොඩාක් අර මේ ලෙක්චර් එකට යනවා, ස්ලයිඩ්ස් ටික අහගෙන ඉන්නවා, ඊට පස්සේ එන්ඩ් ඔෆ් ද සෙමෙස්ටර් අපිට එක්සෑම් එක දෙනවා, අපි පේපර් එකට උත්තර ලියන, අන්න ඒ වගේ ක්‍රමයකට තමයි අපි ලංකාවේ ගොඩක් වෙලාට හුරු වෙලා තියෙන්නේ. ක්‍රෝෆෝඩ් එකේට ඉගෙන ගන්න ගිහිල්ලා පළවෙනිම සතියේ ඉඳන්ම අපිව ට්‍රේන් කරපු දෙයක් තමයි ක්‍රිටිකල් තින්කින්, ප්‍රොඇක්ටිව් තින්කින් වගේ ටිකක් අපිට උත්තලා බුද්ධියෙන් තීරණ ගන්න සහ අවට දේවල් ගැන අවධානය දීලා ඒවත් එක තීරණ වෙනස් කරන්නේ ඒ හම්බෙන ට්‍රේනින් එක අධ්‍යාපන ක්‍රමයේ තුල ඒක හරිම වැදගත්. ඉතින් ඒකත් එක්ක මට දැනුණා මගේ ලොකුම වෙනස තමයි දැන් මම ඔස්ට්‍රේලියාව ගිහිල්ලා ඉගෙන ගන්න කලින් ජොබ් එක කරන කාලේ ගොඩක් වෙලාවට මම කලේ මට ලැබුණාම ඉහලින් ඕඩ් එකක් දැන් මේක මෙහෙම වෙන්න ඕනේ මේක මේ විදිහට කරන්න ඕනේ කියලා මම ඒකට අනුව වැඩ කරන එක තමයි මම සාමාන්‍යයෙන් පුරුදු වෙලා තිබ්බේ. නමුත් මටම දැනුණා මගේ වෙනසක් වෙලා තියෙනවා කියලා ලංකාවට ආවට පස්සේ ඔස්ට්‍රේලියාව ගිහින් ඉගෙනගෙන මම ප්‍රශ්න එන්න කලින් උත්තරේ අරගෙන යනවා ඉස්සරහට. උදාහරණයක් ගත්තොත් දැන් පහුගිය කාලේ දැන් දිත්වා සුලිකුණාට ඕප් වෙලා වුණත් ඉතරෙලිත් මම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ වැඩ කළා. එතනදිවත් මම හැමතිස්සෙම දැන් අපේ අනිත් වැඩ කරපු අනිත් නිලධාරීන් එක්ක මගේ ඉහළ නිලධාරීන් එක්ක අපි හැමතිස්සෙම උත්සාහ කළා මිනිස්සුන්ගේ ප්‍රශ්න අපිට එන්න කලින් අපි ඒ උත්තරේ දීලා ඒ ප්‍රශ්න එහෙම ප්‍රශ්නයක් නොවන තැනට ප්‍රොඇක්ටිව් වෙන්න ඕන කියන ඒ පුහුණුව ඒ විදිහට හිතන්න පුරුදුනේ ඇත්තටම මේ ඔස්ට්‍රේලියාවේ මම අධ්‍යාපනය හදාන්න කලින් ලැබිච්ච පුහුණුවත් එක්ක. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම මම හිතනවා පුද්ගලිකවත් එක්ක මට ලැබුණ ලොකු අත්දැකීමක් එකක් තමයි අපි මම දැන් ලංකාවේ ඉන්නකොට ලංකාවේම ඇත්ත එක්කම ඉඳලා එහෙම ඉගෙනගෙන පුරුදු වෙලා තිබුණේ. නමුත් එහි ගියාට පස්සේ අපිට විවිධ රටවල් වල විවිධ ජාතීන් වල ශිෂ්‍යත් එක තමයි අපි ඉගෙන ගත්තේ. අන්නේ අවස්ථාවට ඒක ඒ රටවල් වල දේවල් ඉගෙන ගන්න, ඒ රටවල් වල මිනිස්සු කොහොමද කියලා තේරුම් ගන්න නාවක් කියලා මම හිතනවා. ඒක මොකද ඊට පස්සේ අපි ඩිප්ලොමැටික් විදිහට ලංකාවට ඇවිල්ලා වැඩ කරනකොට ඩිෆෙන්ස් මිනිස්ට්‍රික් එහෙම සමහරවිට මට හිතෙනවා මට සමහර ජාතීන් වල නිලධාරීන් එක වැඩ කරනකොට මට හිතෙනවා මට ඒගොල්ලන්ව ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මොකද මට පොඩි අර හුරුවක් තිබ්බා මේ වගේ අය හිතන පතන විදිය මෙහෙමයි කියන එක ගැන හිතිච්ච දේවල් ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින්
7: රටක ප්‍රතිපත්ති සම්පාදනය වගේ විෂයක් ඉගෙනීමට හිටපු ඔබේ සමකාලීනයන් ලෝකයේ අනෙක් රටවලින් ආපු ශිෂ්‍යයන් ඔබ උන්ගේ දැකපු යම් විශේෂතාවක් තිබුණද?
8: ක්‍රෝෆෝඩ් එකේ බලනකොට එතන විශේෂම කියන්න ඕනේ දැන් ඒ වෙනත් රටවල් වලින් ආපු අයත් මම වගේම ඒ අදාළ රටවල් වල තම තමන්ගේ රජයන් වල ඉහළ තනතුරු දාන නිලධාරීන්. එහෙම බැලුවහම ලොකු ප්‍රමාණයක් විධායක තනතුරු දාන කාන්තා නිලධාරීන් ප්‍රමාණය මට මුණ ගැහුණ කියලා කියන්න පුළුවන් එහෙදී.
7: දැන් මේ කතාබහට සම්බන්ධ වෙන්නේ ලංකාවේ ඉඳන්නේ කාන්තාවගේ භූමිකාව ගැන හිතුවොත් ඔස්ට්‍රේලියානු සහ ලාංකේය ජන සමාජයේ මේ සම්බන්ධයෙන් තියෙන සමාන අසමානතා ඔබ දකින්නේ කොයි විදියටද?

0: සමානකම් ගත්තහම ඇත්තට මං හිතනවා දෙපැත්තෙම කාන්තාවන් ඉහළ උසස් අධ්‍යාපනය දක්වා දීලා හොඳ එඩියුකේෂන් බැක්ග්‍රවුන්ඩ් එකක් කියලා අපි කියන්නේ තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. සහ අපි ගොඩක් රැකියාවල යෙදෙන කාන්තාවන් දැන් ලංකාවේ ගත්තත් කාන්තාව බහුතර ප්‍රමාණයක් කිසියම් හෝ වෘත්තියක යෙදෙන කාන්තාව ඉන්නේ. දැන් ඉස්සරම වගේ අර ගෙදරම ඉන්නවා කියන කන්සෙප්ට් එකේ කාන්තාව ඉතාම අවම ප්‍රමාණයක් ඉන්නේ. දැන් ඔස්ට්‍රේලියාවනත් ගොඩක් අපි දකින වර්කින් වුමන් කියලා කියන අපි වැඩ කරන රැකියාවල යෙදෙන කාන්තාව තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. එතකොට ඒ සමානකම තියෙනවා. නමුත් අර මම දකින එක වෙනසක් තමයි ඔස්ට්‍රේලියාවේ රැකියා කරන කාන්තාවන් උනත් ඒගොල්ලන් හරිම ස්වාධීනයි, නිදහස් චරිතයක්. බොහොම අපි කියන අර කැපිලා පේන ෆෝවර්ඩ්, තීරණ ගන්නවා, බය නැතුව කතා කරන අර ඒ වගේ පොඩි ඉන්ඩිපෙන්ඩන්ට් ගතියක් තියෙනවා ඔස්ට්‍රේලියන් කට්ටියගේ. ලංකාවේ තාමත් මට හිතෙනවා අපි කොච්චර දැන් ඉහළ තනතුරු වලට ඉහළට ගියත් අපි චුට්ටක් අර තැනකට ගිහලා කතා කරන ගමන් පොඩ්ඩක් අපි කාන්තාව පොඩ්ඩක් බැක්වර්ඩ්. හැමතිස්සෙම අපි බයයි අපිට අනිත් කෙනාගේ ලැබෙන ප්‍රතිචාරය මොන වගේ වේද. අර එහෙම පොඩි මේ පොඩි පොඩි ඉන්ඩිපෙන්ඩන්ට් නැති ගතියක් තියෙනවා ලංකාවේ කාන්තාවන්ගේ තාම. මං හිතනවා ඒක කාලෙත් එක නැති වෙයි. මොකද දැන් මේ ඉන්න පරම්පරාව අපේ වයසට ඇවිල්ලා මේ තනතුරු වලට නේ පොඩි ඒක සැහැඳුලට වෙනස් වෙයි කියලා හිතනවා.
1: ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් හොබවන ඔබ වසර ගණනාවක වෘත්ති ඉතිහාසයක් තියෙනවා. මෙතෙක් ආපු ගමනේ හැරි බලද්දී සතුටෙන් මතක් කරන දේවල් මොනවද?
0: එහෙම අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ජොබ් එකට ඇවිල්ලා මුලින්ම මං ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාරලේකම් වශයෙන් කටයුතු කරන කාලේ මට තොල්තුල් දැනගැනීමේ පනත ලංකාවට හඳුන්වා දීලා ඒක ලංකාව පුරා ව්‍යාප්ත කරන සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම මම මට බාරව වැඩ කරන්න ලැබුණා. ඒ තජයෙන් තොරතුරු ගන්න විදිහක් නැතුව මිනිස්සු පීඩනයට පත් වෙලා ඉඳපු මිනිස්සුන්ට අපි සහන සෑහෙන ලබා දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මට ලැබිච්ච ලොකු අවස්ථාවක් මගේ රාජ්‍ය සේවය තුළ ඒ වගේ වැඩ කරන්න ලැබුණ එක.
1: එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ මතක සටහන් මොන වගේද?
0: ආරක්ෂක අමාත්‍යාංශෙත් එහෙමයි. ආරක්ෂක අංශ වලට අදාළ වැඩ කරනකොට මට එක සබ්ජෙක්ට් එකක් තමයි තිබුණේ grievance handling. සහ ඔය විශේෂම යුද්ධ කාලේ මියගිය රණවිරුවන්ගේ දෙමව්පියන් ඒගොල්ලන්ගේ පවුලේ අය එතකොට ආබාධිත වෙච්ච රණවිරුවන් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඒගොල්ල වෙනුවෙන් අපි ගොඩක් ප්‍රතිපත්තිමේ තීරණ ගන්න සමහර දේවල් මමම ගිහිල්ලා සෙක්‍රටරිත් එක කතා කරලා ගත්ත තීරණ තියෙනවා. අපි අවසානයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දක්වා ගිහිල්ලා ප්‍රතිපත්තිමේ තීරණ විදිහට සහන විදිහට ලබා දෙන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. ආඩම්බරයක් තියෙනවා ඉතින් ඒ සමහර ඒ කරපු වැඩ ගැන.
1: මේ වෘත්තීය චාරිකාවේ ඔබට මග පෙන්වූ චරිතයක් මතක් කරමු.
0: මම මතක් කරන්න ඕනේ මම ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇවිල්ලා අවුරුදු දෙකක්වත් නැතුව ඇති. එතකොට මට මුණ ගැහුවා නම යතිරික ලේකම්වරියක් තිරකා ජයසුන්දර. මේතුමිය මේ වෙනකොට ඇත්තටම මේ ආමත්‍යංශ ලේකම්වරියක්, මේ කර්මාන්ත කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය වශයෙන් කටයුතු කරනවා. ඉතින් මම හිතනවා එයා හමුවීම සහ එයත් එක්ක වැඩ කිරීම සහ ඇය වැඩ කරන විදිහ දිහා බලාගෙන මම ඉගෙන ගත්ත ඒකත් එක්ක මම ගොඩාක් පරිචයක් ලැබුවා කියලා. ඒ කියන්නේ යා වැඩ කරන යා කාන්තාවක් විදිහට එයාගේ තන තියාගෙන ඉහළට යන විදිහ ඒක මට ලොකු මංගල මග පෙන්වීමක් වුණා කියලා මං දැඩිව විශ්වාස කරනවා.
1: ආයෙත් මහජන ප්‍රතිපත්ති සම්පාදනය ගැන කතා කරොත් මේක මේ සාගරයක් වගේ විෂයපතයක්නේ. ඉන් ඔබ කැමති ප්‍රියතාවක් දක්වන අංශය මොකක්ද?
0: ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා මට වැඩියෙන්ම යමක් කරන්න පුළුවන් කියලා ටිකක් ඩිප්ලොමැසි පැත්ත. එතකොට ඔය ට්‍රේඩින් පැත්තට හැම චුට්ටක් වැඩි. මොකද මගේ රිසර්ච් එක වුණත් මම ගොඩක් අර රිසර්ච් කරන්න ගියාම ටිකක් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් පැත්ත, එතකොට නැෂනල් සිකියුරිටි වගේ විෂයන් වලට වැඩි ප්‍රවණතාවය දෙනවා. මොකද මම යම් මට්ටමකට වැඩි පුහුණුවකුත් ලබලා තියෙනවා සහ මමත් මගේ මම තනියම ගොඩක් අධ්‍යයනය කරලා තියෙන නිසා පොඩි මට අඳුර ගන්න පුළුවන් ඉතා පහසුවෙන් මේ ගැප්ස් තියෙනවා, අපිට මේ ගැප්ස් ටික ෆිල් කරන්න මේ වැඩ කරන්න ඕනේ වගේ කියලා මට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ පැත්තේ. නැෂනල් සිකියුරිටි, ඩිප්ලොමැසි, ට්‍රේඩින් වගේ පැත්තේ
1: කාන්තානායකත්වයේ එහෙමත් නැත්නම් රැකියාවේ ඉහළට යාම වගේ දේවල් වලදී ඒ රැකියා ස්ථානයෙන් ලැබෙන්න ඕනේ මොන වගේ සහයක්ද?
0: අපිට බය නැතුව ඉලක්කයන් දීලා අපෙන්

0: Did you know that distance and physical barriers, especially common in larger or multi-story homes, can reduce the strength of your Wi-Fi signal and slow down your internet? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
1: ඊළඟින් වැඩ ටික ගන්න ඒ පරිසරය ඒ ඒක තමයි ඒකට කාන්තාවක් වුණාම ඒක තවත් වැඩි සමහර ඉහළ නිලධාරීන් එනවා ඒගොල්ලෝ එච්චර ලේඩිස්ලත් එක්ක වැඩ කරන්න කැමති නැති කට්ටිය ඉන්නවා විවාහ වුණ කාන්තාවක් මවක් වුණාට පස්සේ රැකියා ස්ථානයක වැඩ කරන්න ගියාම ගොඩක් ප්‍රශ්න තියෙනවා එකක් තමයි අපි අර වෘත්තීය ජීවිතය සහ පෞල් ජීවිතය අතර තියෙන සමබරතාවය ඒ කියන්නේ දැන් දරුවෝ ඉන්නකොට ඒගොල්ලන්ව ඉස්කෝලේ අරිලා ඒගොල්ලන්ව බලා ගන්න ඒගොල්ලන්ව හදිස්සියකට ගේන්න ආයතනයට ගෙන හදලා හදිස්සියක් උන තියාගන්න මොකද එතනත් තිසරණේ දැන් අර ඔස්ට්‍රේලියාව සහ ලංකාවේ තියෙන ලොකු වෙනසක් මම දකින්නේ මට මුලදිත් මට ඒක කියන්න බැරි වුණා ඔස්ට්‍රේලියාවේ ගත්තොත් එහෙම අපි දකිනවා අර ආෆ්ටර් ස්කූල් කයා කියලා ඉස්කෝලේ ඇතුළෙම තියෙනවා හවසට බබාලාව තීර තියන්න පුළුවන් හවස 6 වෙනකම් උදේටත් පුළුවන් උදේ 9:00 ඉස්කෝලේ පටන් ගන්න නම් සමනේ 7:00 විතර අපිට බබාව ගිහින් දාලා අපිට ඔෆිස් යන්න පුළුවන් පොඩ්ඩක් එතකොට අපිට දන්නවා දරුවා සුරක්ෂිත ස්ථානයක ඉන්නවා කියලා අර ඒ වගේ පරිසරයක් ලංකාවේ නැහනේ එතකොට අපි රස්සාව කරන ගමන් අපි ඔළුවේ ඒකක් තියෙනවා ඒකට ඒ ප්‍රශ්න එක්ක යනකොට ඕනම ආයතනයක් මට හිතෙනවා අර ඒ කාන්තාවකට ඒ සහායනය දෙන්න පුළුවන් තැනක් නා රජයක් විදිහට රජයේ ආයතනවල හරි පෞද්ගලික ආයතනවල හරි ගොඩාක් වටිනවා කියලා මට හිතෙනවා ඒ වගේම තමයි දැන් ලංකාවේ ගත්තොත් එහෙම මම දකින් දෙයක් තමයි ගොඩක් අපි කියන්නේ white collar jobs කියලා ලංකාවේ කාන්තාව වැඩි හරියක් කියන්නේ white collar jobs administrative banking teaching වගේ තනතුර වල තමයි ගොඩක් ලංකාවේ යන්නේ blue collar jobs technical පැත්තට target කරන jobs වලට යන ප්‍රමාණය ගොඩක් අඩුයි ඒකට හේතුව තමයි මේ තනතුරු කාන්තාවන්ව attract කරන්නේ නැහැ බැටුපෙන් හරි එහෙම නැත්නම් වෙනත් යම් conditions වලින් හරි ආයතනෙට බඳව ගන්නකොටම ඒගොල්ලෝ ගොඩක් demotivate කරනවා කාන්තාවන්ට තනතුරු වලට එන එක අපි කියන්නේ අර රැකියාව විරිත උපාධිධාරීන් ඉන්නවා ඒගොල්ලන්ට ආණ්ඩුවෙන් රස්සාවල් දෙන්න උද්ඝෝෂණ කරනවා කියලා development officers ලා විදිහට නැත්නම් වෙන වෙන තනතුරු වල පාන එතන බහුතරයක් ඉන්නේ ladies ලානේ පිරිමියායට වඩා කාන්තාව තමයි වැඩි ප්‍රමාණයක් ඒ වගේ අර no job category එකේ ඉන්නේ. ඒකට හේතුව ලංකාවේ අර ගොඩක් අපි ඉගෙන ගත්තට ඉගෙන ගන්න පැත්තෙන්ම job එකක් කරන්න ගියාම තියෙන පිළිගැනීම ඉතාමත් අඩුයි.
2: කතාව ඉවර කරන්න කලින් මට කියන්න ඔබේ පෞල විස්තර.
1: මගේ පුතා දැන් නම් අවුරුදු 4.5ක් යාට අවුරුදු 1.5න් තමයි මම ඔස්ට්‍රේලියාවට එක්කගෙන ආවේ. ඒත් මගේ ස්වාමියා ඉන්නවා යත් පෞද්ගලිකංශී රැකියාවක් කරන්නේ. සහ මගේ මව මාත් එක්ක ඉන්නවා. අපි කට්ටිය තමයි ඉතින් ඉන්නේ. ඉතින් ඒකෙත් පොඩි දෙයක් කියන්නම් දැන් අවුරුදු 1.5ක බබෙක් කරගෙන ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මුකුත්ම නොදන්න පරිසරයක කොහොම ඉගෙන ගන්න වේද කොහොම ඉන්න වේද කියලා නැතු කියත් බය නැතු කිය එක හේතුවක් තමයි මේ අපිට සබ්සිඩි එකක් දෙනවා කව බබාව early child care center එකකට දාන්න පුළුවන් කියලා. ඇත්තට මේක ලැබුණා සහ මම උදේ යනකොට බබාව උදේ 7ට දානවා early child care center එකට. දාලා හවස 6ට මම බබාව ගන්නවා. එතකොට ඒ කාලය ඇතුළත බබා ඉතින් හරිම පරිස්සමෙන් එතන ඉන්නවා. එතකොට මම්මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ලංකාවේ වගේ රටවල් වල අනිවාර්යෙන් අපිට අර පෞල් පසුබිමින් ලැබෙන සහයෝගය කියන එකත් ඉතා වැදගත්.
2: ඉතින් මාර්තු 8වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව තමයි අපි සුධර්මා එක්ක මේ කතාව බහ කලේ සුධර්මා කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂිකා වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඇගේ ජීවිතයේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කතා බහට එක්ුණාට බෙහෙවින්ම ස්තුති සුධර්මා. ආයුබෝවන්.

0: Sigue conectado ante lo inesperado con Invincible Wi-Fi de Spectrum. Invincible Wi-Fi te mantiene conectado con internet con fibra óptica, red 5G automática y batería de respaldo de 8 horas para que nada te detenga. Trabaja, haz streaming, sigue conectado con amigos y familia, pase lo que pase. Nada te detiene con Invincible Wi-Fi de Spectrum. Aplican restricciones, servicio no disponible en todas las áreas.
1: අංගයක් තමයි මේ වෙලාව දැන් 11 විනාඩි 37යි.
2: නීති පිළිසරණ. නීතිය දැනගනිමු. නීති ගරුක පුරවැසියන් වෙමු. නීති පිළිසරණ.
3: ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී එදිනෙදා වැදගත් වන නීති කරුණු පිළිබඳව අපි නීති පිළිසරණ වැඩසටහනින් කතා බහ කරනවා. මේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාවේත් මහා බ්‍රිතාන්‍ය වගේම ශ්‍රී ලංකාවේත් නීතිඥයෙකු ලෙස වෘත්තීය අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණජීව මහතා. අපි ඉන්දිකව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා SBS සිංහල සේවයට. අයිබෝවන්.
4: අයිබෝවන් කස්සප.
3: හොඳයි, අපි කතා කරමින් ඉන්නේ මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි මැදිහත් වීමේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව. ඉන්දික, අපිට පැහැදිලි කරන්න කොහොමද මේ අධිකරණ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය පිළිබඳව?
4: Family Violence Intervention Order Application එකදී අධිකරණය පළවෙනි අවස්ථාවේදීම සලකලා බලනවා මේකට ඇප්ලිකේෂන් එකට ඉන්ටරිම් ඕඩර්ස් නිකුත් කරන්න ඕනද කියලා. ඉන්ටරිම් ඕඩර්ස් කියලා වලින් අදහස් වෙන්නේ ක්ෂණිකව එම අවස්ථාවේ ඉඳලාම ප්‍රොටෙක්ටඩ් පර්සන්ට ආරක්ෂාව ලබා දෙන තාවකාලික නියෝග. එම තාවකාලික නියෝග ලබා දීලා සාමාන්‍ය ආකාරයටම අධිකරණයේ නඩු විභාග වලට යොමු වෙනවා. එතකොට ඊළඟ දවසේ මේක කන්ටෙස්ට් මෙන්ෂන් එකක් හරි කන්ටෙස්ටඩ් හියරින් එකකට හරි අධිකරණය නැවත දින නියම කරනවා. එම අවස්ථාවේදී දෙපාර්ශ්වයේම සාක්ෂි විමසලා බලලා තමයි අධිකරණය අවසාන ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්ස් නිකුත් කරනවා නම් නිකුත් කරන්නේ. හැබැයි වැදගත් කාරණේ තමයි අධිකරණයේ ඉදිරියට නඩුව කැඳවන පළවෙනි අවස්ථාවේදීම තාවකාලික නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් අධිකරණයට පෙනී ගියොත් ඒව නිකුත් කරලා එම අවස්ථාවේ ඉඳලාම ආරක්ෂාව ලබා දෙනවා.
3: ඒ වගේම මේ මොන වගේ වාරණද කොන්දේසිද අපට මේ අධිකරණ නියෝගයේදී අපේක්ෂා කළ හැක්කේ?
4: මේ වගේ ඉන්ටර්වෙන්ෂන් ඕඩර් නියෝගයක අධිකරණයට විවිධාකාර කොන්දේසි පැනවීමේ පුළුල් බලයක් තියෙනවා. හැබැයි සමස්තයක් විදියට නෝ කොන්ටැක්, ඒ කියන්නේ රෙස්පොන්ඩන්ට් ප්‍රොටෙක්ටඩ් පර්සන් සමග කිසිම ආකාරයකට සම්බන්ධ විය නොහැකි විදියේ නියෝග නිකුත් කරනවා. එතකොට ඒක දුරකථන, ටෙක්ස් මැසේජස් එවැනි ආකාරවලින් කිසිම ආකාරයකට සම්බන්ධ වෙන්න බෑ. ඊළඟට

0: advertising.
1: Hello, I'm here during the lunch rush with Janice, who owns her own food truck.
2: Best cheesesteaks in town.
1: Janice traded up to Geico Commercial Auto Insurance for her food truck business. We're here where she needs us most.
2: They sure are.
1: We make it so easy for her to save, with customised coverage that grows with her business. Sorry, I just get so emotional talking about saving folks' money.
2: Not this onion I'm chopping?
1: It's just so beautiful. Oh, yeah, no, it's the onion.
3: Get a commercial auto insurance quote today at geico.com and see how much you could save. It feels good to Geico.
4: Ema nathuwa, no contact orders adhikarane visin idiripat karapu avasthavakadi deparshaveka e deparshaveka gatve mata katha karanna ba. Ehema nathuwa daruwan sambandhayen ho wenath deepala sambandhayen katha kirime avasthawa niyogawala laba dila thiyenawa nan ඒ නියෝග අනුව ඊමේල් හරි ටෙක්ස්ට් මෙසේජස් හරි දුරකථන සංවාදයක් කරා හෝ දෙන්නට ඒ අදාළ කාරණාව සම්බන්ධයෙන් පමණක් කතා කරන්න පුළුවන්.
5: හොඳයි, ඔබ එකතු වී සිටි SBS සිංහල ඔබ වෙත ගෙන එන නීති කරුණු විග්‍රහ කරන නීති පිළිසරණ වැඩසටහන සමගින් අද අපි කතා කළේ ගෘහස්ත හිංසන මැදිහත් කරන නියෝග ක්‍රියාවලිය පිළිබඳවයි. එහි දෙවන වැඩසටහනට අපි බලාපොරොත්තු වෙනවා තවත් වැඩසටහනකින් මේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙනීමට. නීති පිළිසරණ විශේෂාංගය සඳහා මේ නීති කරුණු විග්‍රහයට එකතු වුණේ ආස්ට්‍රේලියාවේ මහා බ්‍රිතාන්‍යයේ වගේම ශ්‍රී ලංකාවෙත් නීතිඥයෙකු ලෙස වෘත්තිය අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික

0: Con Spectrum TV no me pierdo ni un partido, porque tengo todas mis aplicaciones favoritas juntas. ¡Golazo! Más TV en vivo y todos los canales de deportes. ¡Se va! ¡Se va! ¡Se fue! Todo en un mismo lugar sin pagar extra. ¡Canasta! Un plan, un precio, un lugar y todos sus deportes. Visita spectrum.com/todaTuTV para más información.
1: SBS is Australia's most trusted multilingual broadcaster. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
2: SBS සිංහල සේවයේ වැඩසටහන්වලට දැන් පොඩ්කාස්ට් ලිස්නොත් සමන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/සිංහල වෙබඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සමන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ වාහනයක් පාවිච්චි කරන ගොඩක් දෙනාට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉන්ධන මිල. ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් නිතරම වෙනස් වෙන නිසා වාහනයට ඉන්ධන පුරවද්දී

අපි හැමෝම බලන්නේ අඩුම මිල තියෙන ඉන්ධන පිරවුම් හලක්. ඒත් මෙතන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අඩුම මිලට තියෙන ඉන්ධන දාගත්තොත් ඒක ඇත්තටම ලාභදායි ක්‍රමයක්ද? ඒකට උත්තරේ නම් සරල නෑ. මොකද හැම ඉන්ධන වර්ගයක්ම හැම වාහනයකටම ගැලපෙන්නේ නෑ. ඔබේ වාහනේ එන්ජිමට නිෂ්පාදකයා නිර්දේශ කරලා තියෙන ඉන්ධන වර්ගය අනුවයි හරි තීරණය ගන්න ඕනේ. ඔස්ට්‍රේලියාවේ පිරවුම්හල්වල සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන ප්‍රධාන ඉන්ධන වර්ග කිහිපයක් තිබෙනවා. ඒ අතරට සාමාන්‍ය අන්ලේඩඩ් පෙට්‍රල්, එතනෝල් මිශ්‍ර පෙට්‍රල් සහ ඩීසල් ඇතුළත් වෙනවා. පෙට්‍රල් ගැන කතා කළොත් ඔබට බොහෝ විට දකින්නට ලැබෙන්නේ පෙට්‍රල් වර්ග තුනක්. ඒ තමයි ඔක්ටේන් 91 රෙගියුලර් අන්ලේඩඩ් පෙට්‍රල්, ඔක්ටේන් 95 ප්‍රීමියම් අන්ලේඩඩ් පෙට්‍රල් සහ ඔක්ටේන්

0: advertising.
1: Con Spectrum TV no me pierdo ni un partido, porque tengo todas mis aplicaciones favoritas juntas. ¡Golazo! Más TV en vivo y todos los canales de deportes. ¡Se va! ¡Se va! ¡Se fue! Todo en un mismo lugar, sin pagar extra. ¡Canasta! Un plan, un precio, un lugar y todos sus deportes. Visita spectrum.com/todatuTV para más información.
2: Ten ratata indanawala gunatmaka bhavaya manina kramaya wenas wimai. Ekek ratawal octane anka wenas widiyata dakuwat ewa jaatyantarawa galapena indana gunatmaka mattam wena bawa University of Western Australia hi rasayana engineeru mahacharya Zach Armand pawasanawa.
3: So if you go to the US, for instance, you'll see low, medium and high grade octane are traditionally labeled 87, 89 and 91. Here it's 91, 95, 98. In each case, it's simply how the government is choosing to calculate it. But the truth of the matter is, ultimately, these are internationally harmonized.
2: එකෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඔක්ටේන් 91 95 98 කියලා දකින්නට ලැබුණත් ඇමරිකාව වගේ රටවල ඒ අංක වෙනස් වෙලා දකින්නට පුළුවන්. නමුත් ඒකෙන් ඉන්ධනවල ගුණාත්මකභාවය අඩුයි කියලා නම් අදහස් වෙන්නේ නැහැ. හොඳයි දැන් අපි බලමු ඔක්ටේන් රේටින් කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් ඔක්ටේන් අගය කියන්නේ ඉන්ධන එන්ජිම තුල නියමිත වේලාවට පෙර දැවී යාමට කෙතරම් ප්‍රතිරෝධයක් දක්වනවද කියන කාරණයයි. නියමිත වේලාවට පෙර දැවී යන තත්ත්වයන් නිසා එන්ජින් නොක් කියන ගැටලුව ඔබේ වාහනයේ එන්ජිමේ ඇති වෙන්නට පුළුවන්. පිරවුම් හලේදී අදාළ යන්ත්‍රයේ පෙන්වන ඔක්ටේන් අංකයෙන් ඔබ යොදාගන්නා ඉන්ධනය එන්ජින් නොක් වලට කෙතරම් ප්‍රතිරෝධීද යන කාරණය පෙන්වන බව RACV ආයතනයේ ජේම්ස් විලියම්ස් පවසනවා.
4: So the octane number on the bows shows how resistant a fuel is to what they call engine knock. The higher the number, it means that the higher the quality of the fuel is.
2: Enisa octane ankaya wedi petrol wargaya samanyen wedi gunathmaka bawak tiena petrol wargaya lesa salakenawa. Eth metena mataka thaba gannona tawat karanayak tiena. Me octane ankaya wedi kiyala obe wahaneta eka aniwaryenma pratilabayak genadei kiyala nam kiyannata baha. Udaharanayak widihata oba bawitha karanne kuda ho madhyama pramanaye SUV ratayak nam එමත් නැතිනම් හැච්බැක් වාහනයක් නම් ඔක්ටේන් 91 පෙට්‍රල් වර්ගයෙන් ලැබෙන ඉන්ධන කාර්යක්ෂමතාවය ඔක්ටේන් 98 පෙට්‍රල් වර්ගයෙන් ලැබෙන කාර්යක්ෂමතාවයට බොහෝ දුරට සමාන වෙන්නට පුළුවන්. සාමාන්‍ය වාහන සඳහා ඔක්ටේන් 91 පෙට්‍රල් වර්ගය ඔක්ටේන් 98 පෙට්‍රල් වර්ගයට සමාන ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙන්න පුළුවන් නිසා බොහෝ විට ඔක්ටේන් 91 පෙට්‍රල් භාවිතා කිරීම අඩු වියදම් තේරීමක් විය හැකි බව RACV ආයතනයේ ජේම්ස් විලියම්ස් පවසනවා.
4: So if you're driving a conventional vehicle, say a small to medium SUV or a hatchback, you will get as much fuel efficiency out of 91 as you will 98. And of course 91 should be cheaper. But that's not to say that the 98 is bad for your vehicle. It simply wouldn't be harnessed in a way that a high-performing vehicle would make the most or optimize that octane level.
2: මේකෙන් අදහස් වෙන්නේ ඔක්ටේන් 98 පෙට්‍රල් නරකයි කියන කාරණය නම් නෙවෙයි. ඔබේ වාහනය high performance හෝ sports vehicle කාණ්ඩයට අයත් නොවන වාහනයක් නම් ඔක්ටේන් 98 පෙට්‍රල් භාවිතා කිරීමෙන් ලැබිය හැකි උපරිම ප්‍රතිලාභය ඔබේ එන්ජිමට භාවිතා කරන්න බැරි වෙන්නට පුළුවන්. එත් මෙතන තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඔබේ වාහනයේ නිෂ්පාදකයා විසින් ඔක්ටේන් 95 හෝ ඔක්ටේන් 98 වගේ වැඩි ඔක්ටේන් ප්‍රමාණයක් ඇති පෙට්‍රල් කාණ්ඩයක් සඳහා නිර්දේශ කරලා තියෙනවා නම් අදාළ නිර්දේශිත පෙට්‍රල් වර්ගය භාවිතා කිරීමට ඔබ කටයුතු කළ යුතු වෙනවා. ඔබේ වාහනයට අවශ්‍ය ඉන්ධන වර්ගය දැනගන්න පහසුම ක්‍රමය තමයි ඔබේ වාහනයේ ඉන්ධන ටැංකියේ මූඩිය ඇතුලේ සඳහන් කර ඇති ලේබලය බලන එක. එහෙමත් නැතිනම් වාහනයේ අත්පොත වෙහිකල් මැනුවල් එක බලන්න ඔබට පුළුවන්. වැරදි පෙට්‍රල් වර්ගයක් භාවිතා කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුවීම, වියදම් ඉහළ යාම සහ කාලයක් ගත වෙද්දී එන්ජිමට හානි පැමිණවීමේ හැකියාවකුත් පවතින බව ජේම්ස් විලියම්ස් අනතුරු අඟවනවා.
4: That if you do use the incorrect petrol type, this can affect not only your fuel efficiency and how far you can go with your vehicle, but also running costs.

0: costs and over time wear and tear and damage to your engine.
1: මේ නිසා මිල අඩු පමණින් මේ පෙට්‍රල් වර්ග භාවිතා කිරීම නුවණට හුරු කාර්යයක් නම් නෙවෙයි. තවත් වැදගත් කරුණක් වෙන්නේ ඩීසල් වාහනයකට පෙට්‍රල් දාන්නත් පෙට්‍රල් වාහනයකට ඩීසල් දාන්නත් කිසිම විටක නොකළ යුතු දෙයක් වීමයි. ඔබ ඩීසල් වාහනයක් පාවිච්චි කරනවා නම් ඔබේ වාහනය බයෝ ඩීසල් සඳහා ගැලපෙනවද කියලා නිෂ්පාදකයාගේ තොරතුරු වලින් දැනගන්නට ඕනේ. බයෝ ඩීසල් කියන්නේ නැවත නිපදවිය හැකි ජෛව වශයෙන් විඝටනය වන ඉන්ධන වර්ගයක්. ඒ ගැන විශ්වාස නැතිනම් සාමාන්‍ය ඩීසල් භාවිතා කරන එක වඩාත් ආරක්ෂිතයි. දැන් අපි බලමු ඔස්ට්‍රේලියාවල බහුලවම දකින්නට ලැබෙන ඉන්ධන වර්ගයක් වෙන E10 කියන ඉන්ධන වර්ගය ගැන. E10 කියන්නේ එතනෝල් 10%ක් සහ අන්ලෙඩඩ් පෙට්‍රල් 90%ක් මිශ්‍ර කළ හදන ඉන්ධනයක්. එතනෝල් කියන්නේ ශාක ද්‍රව්‍ය වලින් ලබා ගන්නා ඉන්ධන වර්ගයක්. E10 පෙට්‍රල් වල ඔක්ටේන් අගය වැඩි. ඒ වගේම පිරවුමල් වලත් බොහෝ විට මිල ගණන් අඩුයි. නමුත් මේ ඉන්ධනය භාවිතා කිරීමෙන් ඔබට අනිවාර්යෙන්ම ඉන්ධන වියදම අඩු වෙනවා කියලා කියන්නට බෑ. E10 පෙට්‍රල් වර්ගයේ එතනෝල් තියෙන නිසා ඔක්ටේන් අගය වැඩි වුණත් කිලෝමීටර් 100කට භාවිතා වෙන ඉන්ධන ප්‍රමාණය සාමාන්‍යයෙන් 3%කින් වැඩි විය හැකි බව මහාචාර්ය සැක් ආමන් පවසනවා.
2: Adding a little bit of ethanol increases the octane rating. So for the same volume of fuel, you actually get a bit more punch out of the car. The only downside to putting E10 in is that you tend to go through fuel a little bit faster. So you're going to notice about a 3% increase in the amount of fuel you consume per 100 kilometers you travel. But it has a cheaper price, and those two things equilibrate out.
1: ඔබේ වාහනය E10 ඉන්ධනයට ගැලපෙනවද කියලා සැකයක් තියෙනවා නම් වෙහිකල් මැනුවල් එක වාහනයේ අත්පොත බලන එක වඩාත්ම හොඳයි. එහෙම නැතිනම් නිෂ්පාදකයාගේ වෙබ් අඩවියට ගොස් ඒ පිළිබඳව තොරතුරු විමසා බැලිය යුතු වෙනවා. පසුගිය වසර 20ක පමණ කාලය තුළ නිෂ්පාදනය වූ බොහෝ වාහන E10 ඉන්ධනය සඳහා ගැලපෙන්න පුළුවන් වුණත් කාබොරේටරයක් ඇති පැරණි වාහන සඳහා මෙය ගැලපෙන්නේ නැති බව මහාචාර්ය ආමන් තවදුරටත් පවසනවා.
2: A good rule of thumb is that anything made in the past 20 years or so is going to be compatible with E10. Another rule of thumb, if the car has a carburetor on it, it's probably not going to be compatible with E10.
1: ඔස්ට්‍රේලියාවේ වාහන පාවිච්චි කරන අපි හැමෝටම වැදගත් තවත් කාරණයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ පිරවුම්හල් අතර ඉන්ධන ගුණාත්මකභාවය සාමාන්‍යයෙන් එකම ප්‍රමිතියකට තබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියාවේ ඉන්ධන අලෙවි සෙල් අතර මිල ගණන් වෙනස් වුණත් ඉන්ධන ගුණාත්මකභාවය බොහෝ විට සමානයි කියලා තමයි මෙයින් අපට පෙනියන්නේ. ඒ නිසා මුදල් ගැන සැලකිලිමත් වන රියදුරන්ට අඩුම ඉන්ධන මිල සහිත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නට පුළුවන්. ඔබේ වාහනයේ නිෂ්පාදකයා නිර්දේශ කරන අවශ්‍යතාවයට ගැළපෙන ඉන්ධන වර්ගය මෙහිදී ඔබ තෝරා ගන්නට ඕනේ. ඒ අවශ්‍යතාවය සපුරන ඉන්ධන අතරින් අඩුම මිල තියෙන ඉන්ධන වර්ගය තෝරා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම වැඩිම ඔක්ටේන් ප්‍රමාණයක් තිබූ පමණින්ම හැම වාහනයකටම එක හා සමානව වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ නම් නැහැ. මේ නිසා ඔබේ වාහනයට ගැළපෙන නිෂ්පාදකයා නිර්දේශ කරන ඔබේ වියදමටත් ගැළපෙන පෙට්‍රල් වර්ගය තෝරා ගැනීම ඔබ විසින් සිදු කිරීම ඉතාම වැදගත්.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
4: හොඳයි, එහෙනම් මේ ගීතයත් එක්ක සමුගන්න තමයි සූදානම. කසප සෙනරත් දිනේෂ් ලියනගේ තිසරණේ විජය බණ්ඩාර සමගින් මම එපුණ දරංගොඩ. ලබන බ්‍රහස්පතින්දා උදේ 11ට යලිත් මුණ ගැහෙමු. සුබ දවසක් ඔබට. අයබෝවන්.